දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේ.

ප්‍රඥාවේ දොරගුළු විවරකරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල් වේවා. සියලු දුක් දුම් නසින්දේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
4: සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.

0: சுதிலே குவான் விதுலிய සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: රූප එක් වී සිටින්නේ. සුදිල ගුවන්විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගුවනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදිල ගුවන්විදුලිය.

කඩයක් පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහන් කඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහන් කඩයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. ඒ වගේම අවියායුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමනට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත්

0: පිංවතුනි, ජීවිතයට එකතු වෙන්නේ නැහැ, මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත් ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුنين සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ පින්වතුනි. සිත සකස් කරගත යුතුය. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: සුදුලගුවන් බුදලිය සමගයි ඔබ රැඳි.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්ති

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්ම සදහවත් පින්වතුනි පින්වතියනි සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
1: නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. යමහං වදාමි තං වදේත බුද්ධං සරණං ගච්ඡාමි. සිල් සමාදන් වෙන්න. යමහං වදා

ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි

තතියම්පි සංගං සරණං ගච්ඡාමි.

සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදීන සම්ප

සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, බුදුබණ ශ්‍රවණය කරන්නට සැදී පැහැදිලා තැම්පත් වෙලා මේ සූදානම් වෙන්නේ. ඔබ හැමදිනාගේම අරමුණ තථාගත බුදුපියාණන් වහන්සේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් දේශනා කරපු දහම් සාගරයෙන් දහම් බිඳකට සවන් යොමු කිරීමටයි. මේ ලෝකයට පහළ වෙච්ච ශාස්ත්‍රූවරුන් අතරේ මගේ බුදුහාමුදුරුව ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූවරයාණන් වහන්සේ. ඇයි මං එහෙම කියන්නේ? මට එහෙම කියන්න අයිතියක් තියෙනවා නේද? ඇයි? මං බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් නිසා නේ. හැබැයි ඒ අයිතිය පදනම් කරගෙන නෙමෙයි මං ඔබට ඒ අදහස සිහිපත් කළේ. මේ ගත වෙලා යන කාලය තුල ඔබට අවබෝධ කරගන්න පුළුවන් බුදුහාමුදුරු මොන තරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයෙක්ද කියන කාරණාව. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මය මොන තරම්නම් වටින එකක්ද කියන කාරණාව. ඔබ අහලා තියෙනවා අජාසත්ත රජතුමා පිළිබඳව. තාත්තා මරපු රජ කෙනෙක් අජාසත්ත කියලා කියන්නේ. දැන් අද වුණත් ටිකක් මේ කියන දේ අහන්න නැති වුණාම නේ ටිකක් දරුණු වැඩ කරනකොට ඒ දරුවා අජාසත්ත දරුවෙක් කියලා කියනවා නේද? එහෙම කියන අවස්ථාවල් මගේ කනට ඇහිලා තියෙනවා. එතකොට මේ අජාසත්ත රජ්ජුරුවෝ තාත්තා මිය ගියාට පස්සේ, ඒ කියන්නේ බිම්බිසාර රජ්ජුරුවෝ මේ යනවනේ, එයා කරදර කළා, හිරිහැර කළා නේ, හිරේ දාලා කකුල පළලා ලුණු දාලා ඇවිදින්න බැරි වෙන්න කොච්චර හිරිහැර කරනවද නේ, කොච්චර කරදර කරනවද. ඒ විදිහට කරදර කළා කොහොම හරි හිරගේ ඇතුලේදීම මිය යනවා. ඒ මිය ගියපු දවසේ මේ තමයි මේ අජාසත්ත රජ්ජුරුවන්ට කුළුඳුල් පුතා ලැබෙන්නේ, පුතුණුවන් ලැබෙන්නේ. දැන් මේ පුතා ලැබිච්ච දවසේ අජාසත්ත රජ්ජුරුවන්ට හරීම සතුටුයි. එතකොට දැන් ඒ බව අවබෝධ කරගත්ත රජතුමා කල්පනා කරනවා, මගේ තාත්තත් මං ඉපදිච්ච දවසේ කොච්චරනම් සතුටු වෙන්නේ නැද්ද කියලා. ඒ හැඟීම ඇති වෙනවා. ඒ වෙලාවේ අම්මගෙන් අහනවා, මං ඉපදිච්ච දවසේ මගේ තාත්තා කොච්චර සතුටු වෙන්නේ නැද්ද? අම්ම අඬා අඬා කියනවා. ඒ වෙලාවේ අජාසත් රජුරෝ තාත්තා හිරෙන් නිදහස් කරන්නේ කියලා පණිවිඩයක් යවනවා. ඒ පණිවිඩේ යවනකොට අජාසත් රජුරුවන්ගේ තාත්තා හිරගිය ඇතුලේ මිය ගිහිල්ලා. එතකොට අජාසත් රජතුමාට මහා කම්පනයක් ඇති වෙනවා පින්නතුනේ. මහා වේදනාවක් ඇති වෙනවා, මහා දුකක් ඇති වෙනවා. ඇයි? හේතුව අම්මා කියනවා, පුතේ උඹට කොච්චරනම් තාත්තා ආදරය කරාද කියලා කියනවනම් මං තාත්තා රාජසභාවේ මේ විනිශ්චය කරමින් සිටින අවස්ථාවේ මේ උඹේ ඇඟිල්ලේ ගෙඩියක් ඇවිල්ලා ඒ ගෙඩියේ වේදනාව නිසා අඬන වෙලාවේ මං මට පරක් කරගන්න බැරුව නේ, ඇඬීම නතර කරගන්න බැරුව මම බෝ එක්කගෙන ගියා මේ රාජසභාවට. ඒ වෙලාවේ තාත්තා රාජසභාවේ මේ නඩුවක් විසඳමින් හිටියේ. ඒ නඩුව විසඳන එකත් නතර කළා. ඔබට තියෙන ආදරේ නිසා මොකද කරේ තාත්තා? ඒ සිංහාසනයේ උඩදිම මේ අතට අරගෙන ඒ
සැරව ගෙඩිය සහිත ඇඟිල්ල කටේ දාගෙන උරන්න පටන් ගත්තා. එතකොට තමයි උඹට නිින්ද ගියේ. ඒ කටේදිම ඒ සැරව ගෙඩිය පිපිරිලා. ඒ තාත්තා ඇඟිල්ල ගත්තේ නෑ කටෙන්. මොකද ඒකට හේතුව උඹට හැරී කියලා. අන්න ඒ විදිහට උඹට ආදරය කරේ කියලා කියනවා. එතකොට ඒ අදහස කියද්දී අජාසත් රජතුමාට කොච්චරනම් කම්පණයක් ඇති වෙන්නේ නැද්ද කියලා කල්පනා කරන්නේ. කොහොම හරි තාත්තා මිය ගිය මොහොතේ ඉඳන් අජාසත් රජුරවන්ට හැමදාම රාත්‍රියට නිින්ද ගියේ නැහැ කියලා කියනවා. රැලි වෙනකන් හිතන්නකෝ. ඒ කියන්නේ එක දවසක් දෙකක් නෙමෙයි. දැන් හැමදාම රෑ පහන් වෙන්නේ නිදි වර්ජිතව නිින්ද යන්නේ. එතකොට මොනතරම් පීඩාවක් මනසට ඇති වෙන්නේ නැද්ද? හිතන්නකෝ ඔබට එක දවසක් දෙකක් නිින්ද නොගියොත් ඔබට කයට මොනතරම් පීඩාවක් දැනෙනවද? මනසට මොනතරම් පීඩාවක් දැනෙනවද? දැන් අජාසත් රජතුමාට නිින්ද යන්නේ. රාජකීය වෛද්‍යවරයා ප්‍රතිකාර කරා නිින්ද නොයන ලෙඩේට. ඒ වුණාට සුවපත් වුණේ නැහැ. දන්න වෛද්‍යවරු ළඟට ගියා මේ නිින්ද නොයන ලෙඩේට ප්‍රතිකාර ගන්න. ඒ වුණාට නිසි ප්‍රතිකාරයක් ලැබුණේ නැහැ. එතකොට පුරෝහිත බමුණා කල්පනා කරනවා මේ නිින්ද නොයන ලෙඩේට බෙහෙත් තියෙන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ළඟ. එනිසා අජාසත් රජුරවන්ට කියනෝ රජතුමනි යන්න බුදුහාමුදුරුවන් ගාවට. බුදුහාමුදුරුවන්ගේ ළඟට ගියොත් ඔබතුමාගේ ওই නිින්ද නොයන ලෙඩේට සුවයක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට අජාසත් රජුරවන්ට බුදුහාමුදුරුවන් ළඟට යන්න බෑ. ඇයි හේතුව? මේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රධානම දායක මහත්ය තමයි මරලා තියෙන්නේ නේ. ඒ වගේම තාත්තා මරපු කෙනෙක්. දැන් අජාසත් රජුරවන්ට හිතෙන්නේ නැති බුදුහාමුදුරුමාව ප්‍රතික්ෂේප කරයි නේ. බුදුහාමුදුරුමාව බැනල එලව ගනීවි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ළඟට යන්නේ කොහොමද කියලා. එහෙම හිතමින් ඉන්න වෙලාවේ පුරෝහිත බමුණ කියනවා රජතුමනි බුදුහාමුදුරුවෝයි කියන්නේ එහෙම ශාස්ත්‍රූරෙක් නෙමෙයි. ඔබතුමා හිතන විදිහ ශාස්ත්‍රූරෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ. යන්න බුදුහාමුදුරන්ගේ ළඟට. ඔබතුමාට බුදුහාමුදුරු පිහිටක් වේවි. බුදුහාමුදුරුවන්ගේ ಗುಣ කියනවා. බුදුහාමුදුර ළඟ තියෙන්නේ සබ්බේ සත්තා බවන්තු සුගිතත්තා කියන අදහසයි. එනිසා බුදුහාමුදුරන්ගේ ළඟට යන්න. එතකොට ඔබතුමාට ওই නිින්ද නොයන ලෙඩේට බුදුහාමුදුරුව ප්‍රතිකාරයක් කරයි කියලා. දැන් ඔන්න අජාසත් රජතුමා හිත හදාගෙන බුදුහාමුදුරුවන්ගේ ළඟට යන්න සූදානම් වෙනවා. චතුරංගනී සේනාවත් අරගෙන දැන් බුදුහාමුදුරුවෝ මේ වෙනකොට වැඩ හිටියේ අනුපිය අඹවනේ. පින්නතුනි අනුපිය අඹවනේ බුදුහාමුදුරුව ඇතුළු භික්ෂුන් වහන්සේලා 20,000ක් පමණ වැඩ සිටියා කියලා කියන ඒ වෙලාවේ. එතකොට අජාසත් රජතුමා යනවා මේ අනුපිය අඹවනේට. ගිහිල්ලා ඒ අඹවනේට පිවිසෙන්න තිබිච්ච දොරටුව ළඟ සේනාව නතර කරනවා. චතුරංගනී සේනාවත් එක්කමයි රජතුමා ගියේ. සේනාව නතර කළා. තමන්ගේ අතේ තිබිච්ච අවි ආයුධ සියල්ලක්ම බාර දෙනවා මේ සේනාවට. දැන් රජතුමා හිස්සතින්ම යන්නේ, තනියෙන්මයි යන්නේ. කවුරුවත් නැහැ. සේනාව අතරමඟ නතර කරා. මොකද බුදුහාමුදුරුව වැඩ ඉන්න තැන හරීම ශාන්තයි කියලා රජතුමා අවබෝධ කරගෙන තිබුණා. බුදුහාමුදුරුව අවි ආයුධ පාවිච්චි කරනවට කැමති නැහැ කියන එකත් දැනගෙන හිටියා. ඒ නිසා මොකද කරේ? අවි ආයුධ රහිතවම රජතුමා දැන් ඔන්න බුදුහාමුදුරු වැඩ ඉන්න අනුපිය අඹවනේට පිවිසෙනවා. ටික දුරක් ගියා. ගිහිල්ලා ආපහු පස්සේ හැරිලා බැලුවා. පස්සේ හැරිලා බලනකොට සේනාව හුඟක්
ඈත. තමන්ගේ අතේ කිසිම අවියක් ආයුධයක් ඇත්තේ නැහැ. ඉස්සරහා බැලුවා කවුරුවත් පේන්න කෙනෙක් නැහැ. දැන් රජතුමාට මේ නිශ්ශබ්ද වූ පරිසරයේදී පුදුමාකාර බයක් ඇති වෙනවා, තැති ගැනීමක් ඇති වෙනවා, ලොමු දෙහැන ගැනීමක් ඇති වෙනවා, හීන්දාඩිය දාන්න පටන් ගන්නවා, මයිල් කෙලින් වෙනවා ඇඟි. ඇයි හේතුව? මොකද හේතුව? දැන් රජතුමා හිතනෝ මේ පුරෝහිත බමුණයි රාජකීය පිරිසයි එකතු වෙලා මාව මරන්නේ හදන්නේ කියලා. ඇයි ඒ? තාත්තා මරපු නිසා ඒ අය මට අකමැති. ඒ නිසා මාව මරන්න තමයි මේ හදන්නේ කියලා හිතෙනෝ යාට. එයා හිත දැඩි කරගන්නෝ. දැඩි කරගෙන දැන් අතේ ආයුධයක් අත් ඇත්තේ නෑ නේ. ඉස්සරහට යනෝ. තව ටික දුරක් ඉස්සරහට යනකොට අජාසත් රජතුමාට පේනවා අඹගස් යට භික්ෂුන් වහන්සේලා භාවනානුයෝගීව වැඩවාසය කරනවා. හරියට දාස් මල් පාත්තියක දාස් මල් පිපිල තියෙන වගේ හරිම ලස්සනයි. කසාවතින් අර මුළු අනුපි අඹ වනේම බබලනෝ පින්නතුනි. හිතන්නකෝ, අඩුම තරමේ හුස්ම ගන්න තරම්වත් සද්දයක් නැහැ. ඒ කියන්නේ සද්ද බද්ද කිසිවක් නැහැ. ඒ තරම් ශාන්ත පරිසරයක්, ඒ තරම් නිශ්ශබ්ද වූ පරිසරයක්. කල්පනා කරලා බලන්න. දැන් රජතුමාට ටිකක් අර ඇතිවෙච්ච බය, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම ටිකක් සංසිඳෙනවා. හිත දැඩි කරගෙන ඉස්සරහට යනවා. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳ නමස්කාර කළා. අජාසත් රජතුමා බුදුහාමුදුරුවන්ට මෙහෙම කියනවා, බුදුහාමුදුරනේ මම තමයි මේ රටේ රජතුමා, මම අජාසත් රජතුමා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දන්නවනේ නේද? මේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිසිවක් පිළිබඳව කතා කරන්නේ නේ. දැන් අපි නම් අපි වගේ නම් මොන වගේ අදහසක්ද? එනකොටම නේ අසන්තෝෂයේ පෙන්නලා බෑනලා නේ එලවගෙන එන්න එපා මෙහෙ නේ. එහෙම කියලා නෑ බුදුහාමුදුරුවන්ගේ. එහෙම කිසිම වෙනසක් ඇත්තේ නෑ. ඒව පිළිබඳ ඇහුවෙත් නෑ, කතා කරෙත් නෑ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ අජාසත් රජතුමා කියන බුදුහාමුදුරුවනේ හරීම ශාන්ත පරිසරයක්, හරීම නිශ්ශබ්ද පරිසරයක්. ඔබ වහන්සේ වැඩ ඉන්න තැන මොනතරම්නම් නිශ්ශබ්දද නේ? ඔබ වහන්සේ වැඩ ඉන්න තැන මොනතරම්නම් ශාන්තද? විශාල භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ හිටියත් අඩුම තරමේ හුස්ම ගන්න තරම්වත් සද්දයක් නේ. දැන් බලන්න මෙතන සීමිත පිරිසක් ඉන්නේ. ඒ වුණාට මේ අය අතරේ වුණත් පුංචි පුංචි සද්ද බද්ද ඇහෙනවා නේ. ඒ වුණාට බුදුහාමුදුරුන්ගේ ඉස්සර අජාසත් රජුරෝ කියනෝ 20,000ක් පමණ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා කියනෝ. ඒ වුණාට අඩුම තරමේ හුස්ම ගන්න තරම්වත් සද්දයක් ඇහෙන්නේ නැහැ නේ. ඔබ වහන්සේ කොහොමද මේ භික්ෂුන් වහන්සේලා හික්මව ගත්තේ කියලා අහනවා. මේ පිරිස හික්මව ගත්තේ කොහොමද කියලා අහනවා. ඔබ වහන්සේ අවි ආයුධ පාවිච්චි කරන්නේ නේ? ඔබ වහන්සේ දඬුවම් කරන්නේ කොහමද? ඔබ වහන්සේ මේ පිරිස මේ තරම් ශාන්ත පිරිසක් බවට පත් කරගත්තේ, මේ තරම් හික්මිච්ච පිරිසක් බවට පත් කරගත්තේ කොහොමද කියලා? බුදුහාමුදුරුවනේ මම තමයි මේ රටේ රජතුමා, මම සිංහාසනාරූඪ වුණාට පස්සේ මට පුළුවන් කමක් ඇත්තේ නැහැ රාජ සභාවවත් හික්මව ගන්න කියලා කියනවා නේ. මං අවි ආයුධ පාවිච්චි කරනෝ, මං දඬුවම් කරනෝ, මං ඒකාධිපති පාලකේ නේ, රජතුමාගේ යන තමයි ක්‍රියාත්මක, තවත් කාගෙන්වත් අහන්න දෙයක් ඇත්තේ නැ නේ. එහෙම දඬුවම් පමුණුවමිනුත් මට පුළුවන් කමක් නැ නේ බුදුහාමුදුරුවනේ, රාජසභාවවත් හික්මව ගන්න. රාජසභාවෙත් එහෙම මෙහෙම ගෝසාවල් ඇහෙනු සද්ද බද්ද කරනු කතා. ඔබ වහන්සේ කොහොමද මේ පිරිස හික්මව ගත්තේ කියලා අහනවා.
ඒ වෙලාවේ බුදුහාමුදුරෝ සාමාන්‍ය ඵල සූත්‍රයේ දේශනා කරනවා. මහාන කමේ ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි කිරීමක් කරන සූත්‍ර දේශනාව. එදා අජාසත් රජතුමා මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කළා. අවාසනාවකට වගේ තාත්ත මරලා තිබිච්ච නිසා, ආනන්තරීය පාප කර්මයක් කරගෙන තිබිච්ච නිසා සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වෙන්න බැරි වුණා. ඒ වුණාට ධර්මය අහලා ගොඩාක් සතුටටපත් වුණා. තාත්ත මරලා තිබුන් නැත්තම් ඒ කාන්තේම එදා සෝවාන් ආදී මාර්ගඵලවලට අජාසත් රජතුමා පත් වෙනවාමයි. ඒ වුණාට අජාසත් රජතුමා ධර්මය අහලා ගොඩාක් සතුටටපත් වුණා. බුදුහාමුදුරන්ගේ ඉස්සරහ කියනවා, බුදුහාමුදුරනේ මටත් ඉන්නව පුංචි පුතේ. මගේ පුංචි පුතත් මේ හාමුදුරු වගේ හික්මිච්ච ශාන්ත දැමුණු ඉඳුරන් තියෙන දරුවෙක් වුණොත් කොච්චර වාසනාවන්ත කෙනෙක්ද මං කියලා බුදුහාමුදුරන්ගේ ඉස්සරහ අජාසත් රජතුමා එහෙම ප්‍රකාශයක් කරනවා. දැන් මම මේ කාරණාව ඔබට පැහැදිලි කරේ බුදුහාමුදුරු මොනතරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෝරේද්ද කියන කාරණාව පැහැදිලි කරන්න. උන්වහන්සේගේ ධර්මය මොනතරම්නම් ප්‍රබලද මිනිසුන්ගේ හදවත් සුවපත් භාවයට පත් කරන්න කියන කාරණා. අජාසත් රජතුමාට රෑ එළි වෙනකන් නිින්ද ගියේ නෑ. හැබැයි බුදුහාමුදුරුව මුණ ගැහුණට පස්සේ, බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවට පස්සේ, එදා ඉඳන් අජාසත් රජතුමාට නිින්ද ගියා කියලා කියනවා. හිතලා කල්පනා කරලා බලන්න, මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය මොන තරම්නම් මිනිස්සුන්ගේ හදවත් මිනිස් සිත් සතන් සුවපත් භාවයට පත් කරන්න හේතුවක් බවට පත් වෙලා තියෙනවද? ඒ නිසා ඔබ හැම දිනාම මේ සූදානම් වෙන්නේ තුන්ලොව සනසාවදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කරපු ඒ දහම් සාගරයෙන් දහම් බිඳකට සවන් යොමු කරන්නටයි ඔබ හැම දිනාගේම සූදානම බලාපොරොත්තුව. ඇයි බණ අහන්නේ? මිය ගියපු ඥාතීන්ට පිම්පෙත් අනුමෝදන් කරන්න. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පාණිනං, පරලොව ගියපු කෙනාට පිහිට පිනිස පවතින්නේ පුඤ්ඤ ශක්තිය පමණයි. වෙන කිසිවක් පරලොව ගියපු කෙනාට වැඩදායක වෙන්නේ අතින් අත යමක් දෙන්න බෑ. හිතින් හිත පමණයි යමක් දෙන්න පුළුවන් කමක් තියෙන්නේ. හිතින් හිත දෙන්න පුළුවන් ක්‍රමවේදයේ උගන්වන්නෙත් මගේ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ. කෙනෙකු ජීවතුන් අතර සිටින තාක් කාලයක් පමණයි පින්නතුනි ආදරය, සෙනෙහස, කරුණාව, දයාව දක්වන්න පුළුවන් කමක් තියෙන. ලෙන්ගතුකම දක්වන්න පුළුවන් කමක් තියෙන. හැබැයි පරලෝක ජීවිතයට එකතු වුණාට පස්සේ පරලෝක ගියපු කෙනෙකුට අතින් අත යමක් දෙන්න බෑ. කන්න බොන්න දෙන්න බෑ. අඳින්න පළඳින්න දෙන්න බෑ. බෙහෙත් හේත් කරන්න විදිහක් නෑ නේ. ඒ කිසිවක් කරන්න අවස්ථාවක් නෑ. ඇයි හේතුව? දැන් මේ මියගිය ගර්ලින් පුංචි අම්මා ඉන්න තැන දන්නවද? නේ? දන්නේ නෑනේ. ඉන්න තැන දන්නවනම් ගිහිල්ලා බලල කියලා කන බොන දේවල් දීලා අඳින්න පළඳින දේවල් දීලා එන්න තිබුණා. එහෙම නැත්තම් අපව එක්කන් ඉන්නත් තිබුණා. එහෙ ඉන්න ඕනේ යන් අපේ ගෙදර කියලා නේ එක්කන් ඉන්නත් තිබුණා. හැබැයි ඉන්න තැන දන්නවද? නෑ, කවුරුවත් දන්නේ නෑ. පරලෝක ගියාට පස්සේ අපිට නොපෙනෙන ලෝකයකට එයා යනවා. ඉන්න තැන අපි කවුරුවත්
දන්නේ. හැබැයි බුදුහාමුදුරුව මෙන්න මේ බණ පුටුවේ වාඩි වෙලා දැන් බණ කිව්වනම් බුදුහාමුදුරුව කියයි, අන්න හවල් තැන තමයි දැන් ඉපදිලා ඉන්නේ කියලා. ඇයි අවුරුදු 3ක් වෙනවනේ මේ වෙනකොට පරලොව ගියපු අය ඉපදිලාමයි නේ. මැරුණොත් උපදිනවා. ඉපදුනොත් මොකද වෙන්නේ? මැරෙනවා. මැරුණොත් උපදිනවා, ඉපදුනොත් මැරෙනවා. දීර්ඝ සංසාර ගමන. හැබැයි දීර්ඝ සංසාර ගමනේ හැම ආත්ම භාවයේම මිනිස්සුවල උපදින්නේ නැහැ. ඒකත් තේරුම් ගන්නට ඕන නේ. තිරිසන් සතුන් වෙල උපදිනෝ නේ. දෙවියන් බමුන් වෙල උපදිනෝ නේ. ඒ වගේම සතර අපායේ නිරේ දුක් විඳින සත්වයෝ වෙලා උප්පත්තිය ලැබෙනවා. එහෙනම් මැරෙමින් උපදෙමින් දීර්ඝ සංසාර ගමනක අපි ඇවිදිනෝ. ඒ දීර්ඝ සංසාර ගමනක ඇවිදිද්දී වාසනාවන්තම නවාතැන් ඵලයේ තමයි මේ නවාතැන් අරගෙන තියෙන්නේ. ඒ තමයි දුර්ලභංච මනුස්සත්තං. මිනිසෙක් විදිහට උප්පත්තිය ලැබපු මේ අවස්ථාව හරිම දුර්ලභ අවස්ථාවක්, හරිම වටින අවස්ථාවක්. ඒ වුණාට කීයෙන් කී දෙනෙක්ද මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම වැදගත්කම තේරුම් අරගෙන කටයුතු සිදු කරන්නේ නේ? හුඟක් මිනිස්සු ඉපදුනාට ගද්දෙන් වැනි ජීවිත ගත කරලා මැරිලා යනවා. ඔබ හිතනවද නැහැ කියලා නේ? මේ මනුස්ස ජීවිතයේ වටිනාකම වැදගත්කම තේරුම් අරගෙන කටයුතු කරන්නේ කීයෙන් කී දෙනෙක්ද? මම දැක්කාද ප්‍රවෘත්තිවලට පෙන්නනවා මේ වැලිපැන්න පැත්තේ තරුණ ළමයි ටිකක් මොටෝ සයිකල් පදිනව, අවුරුදු මං හිතන්නේ 18 වගේ 19 වගේ නේ, 16 ඔව් අවුරුදු 15 16 වගේ ළමයි ටිකක්. මොකද වෙන්නේ? මොටෝ සයිකලේ වේගයෙන් පදිනෝ එක මිනිස්සෙක් ඇවිල්ලා කියනවා ওই විදියට වේගෙන් පදින්න එපා කියලා. කියන දේ අහනවද? මේ ජාතිය ඒ තරම් නිහතමානීද කියන දේ පිළිගන්න නැහැ. මොකද කරන්නේ? අර මිනිස්සයට හෙල්මට් එකකින් ගහන්නේ. ඒ මිනිස්සට හෙල්මට් එක. ඒ මිනිස්සෙ එතනම මැරිලා වැටෙනවා. හිතන්නකො. අර උපදේශයේ දීපු මිනිස්සයට හෙල්මට් එකකින් ගහනවා. ඒ මිනිස්යාගේ දරුවට පන්දිනේ මං හිතන්නේ අද නැත්තම් ඊයේනේ අවුරුද්දා ඈ ඔව් බඩු ගෙහින්න ගිහින් ඒ මිනිස්යාගේ දරුවා ඉපදිලා අවුරුද්දක් පිරෙනෝ අද නැත්තම් හෙට. හිතන්නකෝ, ඒ දරුවට අවුරුද්දක් පිරින දවසේ ඒ දරුවගේ තාත්තට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙලා තියෙනවනේ. ඒ කියන්නේ 10 පන්තියේ 11 පන්තියේ ළමයි 11 වසරේ. ඔය කියන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගෙලියෙන් ළමයි. දැන් මොකද වෙන්නේ? අර ඔක්කොට ඔහොම කූරු ගණන් කරන්න වෙනෝ නේ. විඳවන්න වෙනෝ මුළු ජීවිත කාලය. ඊට පස්සේ දැන් මේ තරුණ පිරිස හිරේට ගියාට පස්සේ මොකද වෙන්නේ? හිරේදී ඒ අයට ඉතාමත්ම ඉහළ පාඩම් ටිකක් උගන්වනු හිර ගෙදර ඇතුලේ නේ. මේ පිරිස තමයි පාතාලකාරයෝ බවට පත් වෙන්නේ, මේ රටේ දරුණුම මංකොල්ලකාරයෝ බවට පත් වෙන්නේ, හොරු බවට පත් වෙන්නේ මේ පිරිස තමයි. ඇයි හේතුව? එතෙන්දී අර හිරගෙදර ඉන්න සියලුම දෙනා හඳුන ගන්නෝ නේ. දර නරක පැත්තටමයි හැම දෙයක්ම පුරුදු වෙන්නේ, හොඳ පැත්තට නෙමෙයි. හරි. ජීවිත විනාශ වෙනෝ, සසර ගමනම අඳුරු වෙනෝ. එනම් මේ මනුස්ස ජීවිතයේ වටිනකම තේරුම් අරගෙන තියෙනවද? නෑනේ. මං දැක්කා අපූරු රූප රාමුවා. මේ නුවරඑළිය පැත්තේ දිවියෙක් මන්දකට අහුවෙලා, ඒ මන්දත් එක්කම ඒ දිවියා ගහකට ගොඩ වෙලා. දැන් උදේ පාන්දර මිනිස්සු නගිනකොට ඒ මන්ද පිටින් දිව්‍ය ගහේ එල්ලෙමින්
ඉන්න. ඒ සතාගේ අවාසනාවකට ඒ මන්ද ආපහු ගහේ පැටලිලා. මිනිස්සු උදේ දකිනෝ මේ සතා ගහේ එල්ලි එල්ලි ඉන්නෝ. මිනිස්සු වනජීවියකට කතා කරනෝ. වනජීවියකෙන් එනෝ. මොකද කරන්නේ? ගහ කපනෝ නේ. අපූරු වැඩ තේරීලි. දැන් මොකද වෙන්නේ? ගහ වැටෙනෝ. ගහ වැටෙන්නේ අර සතාගේ ඇඟ උඩට නේ. දැන් එහෙමනේ සිද්ධාන්තය. දැන් ගහත් නැහැ සතත් නැහැ නේ. මේ රූපරාමුව දකින්නකොට මට මතක් වුණේ අර පුංචි කාලේ අපි මහදැන මුත්තගේ කතා කියලා තියෙනවනේ නේ. අන්නේ මහදැන මුත්ත තමයි මට මතක් වුණේ. ඒ කියන්නේ මේ මනුස්සකමේ තියෙන වටිනාකම වැදගත්කම අවබෝධ කරගෙන නැහැ නේ. වැඩ තෝරන්න දන්නේ නැහැ. එහෙම වැඩ තෝරපු නිසා තමයි අපිට අද කන්නත් නැතුව ඉන්න වෙලා තියෙන්නේ නේ. ඒකයි. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම වැදගත්කම හොඳින් අවබෝධයක් ඇති කරගෙන ජීවිත ගත කරන්නේ කීයෙන් කී දෙනෙක්ද නේ? බොහොම සීමිත පිරිසක්. දැන් ඔය ඇත්තන්ට මේ පහුගිය අවස්ථාවේ ඒ බව හොඳින් වටහා ගන්න පුළුවන් කමක් ලැබුණා. ඒ තමයි මේ භූමිකම්පාවක් ඇති වෙනවා. ඒ භූමිකම්පාව නිසා මේ සිරියාව ඒ ප්‍රදේශේ මොකද සිද්ධ වෙන්නේ? මේ වෙනකොට 40,000කට වැඩි පිරිසක් මරණයටපත් වෙලා තියෙනවා නේ. හිතන්නකෝ. රෑ පහන් වෙනකොට ඒ අය නිින්දෙදිම මරණයටපත් වෙනවා නේ. තට්ටු ගණන් උස ගොඩ නැගිලි කඩා වැටෙන්න නේ වැඩි වෙලාවක් යනවද? නෑනේ. තප්පර ගාණක් ගත වෙනකොට අර මහා විශාල ගොඩ නැගිලි සියල්ලක්ම බිමට පතිත වෙනවා. බලන්න ඔබ කල්පනා කරලා මේ ලෝකෙ කොච්චර අවිනිශ්චිතද කියලා නේ. ඒ වගේ අවිනිශ්චිත වූ ලෝකයක තමයි ඔබත් මාත් මේ කාලය ගත කරන්නේ. එතකොට මේ යථාර්ථය අවබෝධ කරගෙන කාලය ගත කරන්නේ කීයෙන් කී දෙනෙක්ද? හැම දිනෙකම හිතෙන්නේ සදාකාලිකව ජීවිත ගත කරනෝ වගේ තමයි ජීවිත ගත වෙන්නේ. ඒ වුණාට කාටවත් සදාකාලික ජීවිත ගත කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න කවුරුත් උත්සාහයක නිරත වෙන්නට ඕන. අප්පමාදේන සම්පාදේත නොපමාව කටයුතු සූදානම් කරගන්නට ඕන. ඔබට මට මේ මනුස්ස ජීවිතේ ලැබුණේම පින් කර ගන්නටමයි. වෙන කිසිවකටත් නෙමෙයි. මේ මනුස්ස ජීවිතේ ඔබට මට ලැබුණේම පින් කර ගන්නටමයි. මං ඔබට අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට තෝරගත්තෙත් අන්නේ අදහස පැහැදිලි වෙන ධාතා පාඨය. යත්

බෞන්ති යතාපි පුප්පරාසිම්මා. මේ ගාථාවේ සරල තේරුම මල් ගොඩක් පිළිබඳව හිතන්න කියලා කියනවා. මල් ගොඩක පාට පාට මල් තියෙනවා, සුවඳ හමන මල් තියෙනවා, ලොකු මල් තියෙනවා, පොඩි මල් තියෙනවා, නේ, නොඑක් නොඑක් මල් වර්ග තියෙනවා. පරවෙච්ච මල් තියෙනවා, හොඳට පිපිච්ච මල් තියෙනවා. මල් ගොඩක ස්වභාවය මේකයි. යතාපි පුප්පරාසිම්මා කෛරා මාලා ගුණී බහු දක්ෂ මල්කරුවෙකුට මේ අපිලිවලට තියෙන මල් ගොඩ ලැබුණොත් මොකද කරන්නේ? එයා නූලකට මලින් මල එකතු කරලා ලස්සන මල්මාලා ගොතනවා. කෛරා මාලා දක්ෂ මල්කරුවෙක් අර අපිලිවලට තියෙන මල් ගොඩක් හම්බුනහම ඒ අපිලිවලට තියෙන මල් ගොඩේ පරවෙච්ච මල් අයින් කළා, ලොකු මල්, පොඩි මල්, සුවඳ හමන මල් නේ තැන තැනට යොදලා, පාට පාට මල් එක එක තැන්වලට යොදලා ලස්සනට මල් මාලා ගොතනවා. බුදුහාමුදුරුවෝ මෙන්න මේ උදාහරණයේ දක්වමින් පැහැදිලි කරනෝ, ඒවං ජාතේන මච්චේන, මනුස්සෙක් වෙලා උප්පත්තිය ලැබපු ඔබත් මාත් අපි හැම දිනෙකම කත්තබ්බං කුසලං බහුං බොහෝ කුසල් දහම් වඩන්නේ කියලා කියනවා. ටිකක් පින් කරාට මදි. චුට්ටක් පින් කරාම නේ ඒක ඇති කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වුණාට චුට්ටක් පින් කළ මදි. කත්තබ්බං කුසලම් බහුං බොහෝ කුසල් දහම් වැඩිම ඊටමත් වැදගත් සාධකය. මේ ගාථා පාඨයේ බුදුහාමුදුරු දේශනා කරේ විශාකා මහෝපාසිකාව මුල් කරගෙන. ඒ කියන්නේ මේ බෞද්ධ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කාන්තා චරිතය මුල් කරගෙන තමයි මේ බුදුහාමුදුරු මේ ගාථාව දේශනා කළේ. ඔබ අහලා තියෙනවා විශාකාව පිළිබඳව. විශාකාව උපතින්ම බෞද්ධ කාන්තාවක්. එයාගේ අම්මා තාත්තා ආච්චි සීයා බෞද්ධ. ඒ කියන්නේ පුංචි විශාකාව පුංචි කාලේ ඉඳන්ම බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න විහාරස්ථානෙට යනවා. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ රජගහ නුවර තමයි වැඩ වාසය කළේ. ඒ නිසා පුංචි විශාකාවට සීයත් එක්ක පන්සලට ගියහම බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණ පද අහන්න අවස්ථාව ලැබෙනෝ. අවුරුදු 6ක් වගේ පුංචි වයසේදී නේ, අවුරුදු 7ක් එළඹෙමින් තියෙන අවස්ථාවේ ඇය සෝවාන් ඵලයටපත් වෙනවා. නිවනට පිවිසෙන්න තියෙන පළවෙනි දොරටුව ඇර ගන්නවා නේ. හිතන්නකෝ අවුරුදු 7ක් වගේ පුංචි වයසේදී සෝවාන් ඵලයටපත් වෙන්න තරම් බුද්ධිය දියුණු වෙලා තිබුණනම් සසර ගමනේ මොන තරම්නම් පින් කරලා තියෙන්නේ නැද්ද නේ? ප්‍රඥාව දියුණු කරගෙන තියෙන්නේ නැද්ද? නුවණ දියුණු කරගෙන තියෙන්නේ නැද්ද? එතකොට අවුරුදු 7ක් වගේ පුංචි වයසේදී ඇය සෝවාන් ඵලයටපත් වෙනවා. එදා ඉඳන් ඇය හැමදාම බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න පන්සලට යනවා. සීයත් එක්ක ගිහිල්ලා බණ අහලා දහම් කරුණු අවබෝධ කරගෙන දැන් මාර්ගඵල ලබලානේ ඉන්නේ. හිත දියුණු කරගෙනනේ ඉන්නේ. එය වර්ධනය කරගන්නවා. ඇය තරුණ අවස්ථාවට පත් වෙනකොට හරි ලස්සන රූසපුවක් තිබුණා කියලා කියනවා. ඒ කියන්නේ අඹාපු රූපයක් හා සමානයි කියලා කියනවා. ඒ තරම්ම ලස්සන රූප ස්වභාවකින් යුක්ත කෙනෙක් කියලා කියනවා අවුරුදු 15 16 17 වගේ වයස වෙනකොට. ඒ වගේම ඇය හැදිච්ච කාන්තාවක් කියලා කියනවා. දැන්
කියන්නේ චරිතය අතින් බොහොම ගුණසම්පන්න කෙනෙක් කියලා කියනවා. තරුණ අවස්ථාවේදී ඇය ඉහෙලියන් එක ගමනක් ගියා කියලා කියනෝ. ওই ගමන ගිහිල්ලා එන අතරතුරේදී මහා ධාරානිපාතේ වැස්සක් ඇදහැලෙන ලකුණු පහළ වුණා. ඔන්න මෙන්න වහින්න විදුලි කොටනවා, ගොරවනවා නේ. අනිත් යාළුවෝ ටික පණ කඩාගෙන දුවල ගිහිල්ලා අම්බලමකට ගොඩ වුණා. දැන් වහිනවා. විශාකාව වැස්සේ තෙමි තෙමිම ඇවිල්ලා අර අම්බලමට ගොඩ වුණා. ඒ අම්බලමේ හිටියා වයෝවෘද්ධ පිරිසක්, වැඩිහිටි පිරිසක්. ඒ අය කියනවා, ඔය ළමයාත් පයික් මං කරලා දුවලාව නම් වැස්සේ තෙමෙන්නේ නැතුව ඉන්න තිබුණා. දැන් මේ ළමයි තෙමෙන්නේ නැතුව ඉන්නවා. දැන් මේ වතුර බේරි බේරි ඉන්න. එතකොට විශාකාව මොකද කියන්නේ? මගේ අම්මා මගේ තාත්තා මට කියලා තියෙන්නේ ගැහැණු ළමයෙකුට තරම් නොවන දේවල් කරන්න එපා කියලා. වැස්සේ තෙමුණට කමන්නේ. ටික වෙලාවක් යනකොට වේලෙනවා නේ. නැත්නම් පිහිදා ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා කියනවා. මෙන්න මේ අදහස තමයි ඇයට විවාහයේ සඳහා සුදුසුකම බවට පත් වෙන්නේ. මේ පිරිස සැවැත් නුවර ඉඳන් ඇවිත් තිබුණේ. ඒ අය සැවැත් නුවරට ගිහිල්ලා මිගාර සිටුතුමාට කියනවා, සිටුතුමනි අපිට රජගහ නුවරදී හොඳ හැදිච්ච කාන්තාවක් මුණ ගැහුණා. හරි ලස්සන රූප ස්වභාවයක් තිබුණේ. ඊටත් වඩා ඒ ගුණවත් කාන්තාවක් ඔබේ පුතාට විවාහ කරලා දෙන්න සුදුසුම කෙනා එයා කියලා කියනවා. හැබැයි පොඩි එතන ගැටලුවක් තියෙනවා කියලා කියනවා. මොකක්ද අහනෝ? හැබැයි ඇය බෞද්ධ කාන්තාවක් කියලා කියනවා. මිගහර සිටුතුමා ඇතුළු ඒ පිරිස Hindu අය. ඒ වුණාට මිගහර සිටුතුමා කියනවා, ඔයි තරම් වර්ණනා කරනවනම්, ඔයි තරම් හැදිච්චකමක් තියෙනවනම්, ඔයි තරම් ගුණවත්කමක් තියෙනවනම් ඒ කාන්තාව අපේ පුතාට ගැළපෙනම කෙනා කියලා කියනවා. ඔන මිගාර සිටුතුමා කැමති වෙනවා විශාකාව තමන්ගේ පුතාට පූර්ණවර්ධන කුමාරයාට මේ විවාහ කළා දෙන්න. කල්පනා කරලා බලන්න විශාකාව මොන තරම්නම් හැදිච්ච බවක් ඒ තුල පෙන්눔 කළා තියනවාද කියලා. පැරණි සින්දුවක් තියෙනවා. සූසැට බරණින් සැරසීලා නාකපනා වැහි වැටෙන වෙලේ විශාකාතමෝ පැමිණි විලාසින් මට එන්නට බෑ කියලා නේ. දැන් ඒ වගේ සින්දු ගුවන්විදුලියවත් රූපවාහිනියවත් වාදනය වෙන්නේ නැ නේ. තකරං වහලකට බොරළු වවුරක් ගැහුවාම සද්ද බද්ද තියෙන සංගීතයත් එක්ක තමයි දැන් රූපවාහිනියෙත් ගුවන්විදුලියෙත් සංගීතයත් එක්ක වාදනය වෙන්නේ. දැන් බලන්න මේ ගීතේ මොන තරම්නම් වටින අදහසක් තියෙනවද කියලා. සූසැට බරණින් සැරසීලා නේ. ඒ කියන්නේ ආභරණ වලින් සැරසිලා තමයි යා ගමන ගිහින් තියෙන්නේ. නා කපනා වැහි වැටෙන වෙලේ විසාකාතමෝ පැමිණි විලාසිනේ. එතකොට විශාකාවගේ චරිතය ආදර්ශයට අරගෙන තිනෝ මේ ගීතේදී නේද? ඔව්. ඇයි මොන තරම්නම් හැදියාවක් තිබුණද කියලා. අද හුඟක් අය තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයේ විතරයි ලබා දෙන්නේ නේද? ගුණවත්කම් ලබා දෙන්නේ කීයෙන් කී දෙනෙක්ද නේ? හැබැයි අධ්‍යාපනයේ විතරක් ලබා දුන්නට මදි දරුවෙකුට. හැබැයි දරුවෙක් තුල ගුණවත්කම් විතරක් තිබුණත් මදි නේ? ගුණවත්කමයි නැනවත්කමයි දෙකම ඇති දරුවෙක් හදන්න වඩන්න හැම අම්ම කෙනෙක්ම හැම තාත්ත කෙනෙක්ම

යට මාර්යා ලංකන්නෝ නේ බලන්නකෝ. ඇයි නැනවත්කමක් නැහැ. ඒ කියන්නේ මේ උපදේශය පිළිගන්න තරම්වත් බුද්ධියක් දැනුමක් ඇත්තේ නැහැ. ඒ සඳහා සූදානමක් නැහැ අපි නේ. ඒකනේ. ඒ නිසා ඔබ අහලා තියෙනවා රාහුල හාමුදුරුව පිළිබඳව. පුංචි රාහුල හාමුදුරුව හැමදාම මිදුලතු ගාලා වැලි දෝතක් අරගෙන අහසට විසි කරා කියලා කියන. මොකටද? මේ වැලි දෝතේ ගානට මගේ ජීවිතයට ඕදන් ලැබෙන්න කියලා, අවවාද අනුශාසනා ලැබෙන්න කියලා. මොකටද? ජීවිතේ නිවැරදි කරගන්න. අද දවසේ අපි සූදානම් අපේ ජීවිතේ නිවැරදි කරගන්න නේ. ඇත්තටම එහෙම සූදානමක් තියෙන පිරිස මොනතරම්නම් අල්පද නේ. වැරද්දත් එක්කමයි ජීවිත ගත වෙන්නේ නේ. නිවැරදි භාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මනුස්ස ජීවිතය හරි වටින එකක්. මේ මනුස්ස ජීවිතේ ඔබට මට ලැබුණේ ඇයි? ගුණධර්ම සම්පූර්ණ කරන්නටමයි, පින් පුරවා ගන්නටමයි, කුසල් දහම් වඩන්නටමයි, සාර්ථක මනුස්ස ජීවිතයක් ගත කරන්න. ඒ සඳහා ඔබට මම මේ මඟ පෙන්වීම කරන්නේ. විශාකාම්ව දැන් ඔන්න විවාහයේ සඳහා ආරාධනා ලැබිලා යනවා සැවැත් නුවරට. මිගාර සිටුතුමාගේ ගෙදරට යනවා. හැබැයි විශාකාව ඒ ගමන යන්න සූදානම් වෙනකොට විශාකාවගේ තාත්තා විශාකාවට උපදෙස් 10ක් දුන්න කියලා කියනවා. පුතේ උඹ ගිහිල්ලා නැන්දගේ මාමගේ ගෙදර ජීවිත ගත කරන්නට ඕන මෙහෙමයි කියලා උපදෙස් දෙනවා. ඒව හිස් මුදුණින් පිළිගත්තා කියලා කියනවා. ඇය බොහොම කැමැත්තෙන් සැවැත් නුවරට යන්නේ. ඇයි හේතුව? මේ වෙලාවේ තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නේ සැවැත් නුවර ජේතවනාරාම මහා විහාරස්ථානයේ. ඒ කියන්නේ අනේ පිඩු සිටුතුමා පූජා කරපු සැවැත් නුවර ජේතවනාරාම මහා විහාරයේ තමයි ඒ වෙනකොට බුදුහාමුදුරු වැඩ ඉන්නේ. දැන් විශාකාව බොහොම කැමැත්තෙන් සැවැත් නුවරට යන්නේ. ඇයි හේතුව? බුදුහාමුදුරුවන්ගේ ආශ්‍රය කැමති නිසා. හැබැයි මුල් කාලේ විශාකාවට බුදුහාමුදුරු බැහැ දකින්න විහාරස්ථානෙට යන්න ලැබෙන්නේ නැහැ. ඇයි හේතුව? ඒ gedara aya hindu bhaktikaya. ඒ නිසා ඒ අය කැමති වුණේ නැහැ බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න යනවට. උන්වහන්සේ වන්දනා කරනවට, උන්වහන්සේට පූජෝපහාර දක්වනවට ඒ gedara aya කැමති වුණේ නැහැ. හැබැයි විශාකාව ඒ සියල්ල ඉවසගෙන හිටියා. හිතන්නකෝ නේ. දැන් බෞද්ධ කාන්තාවක් Hindu චාරිත්‍ර වාරිත්‍ර තියෙන ගෙදරක ඒ අයටත් ගරු කරගෙන, ඒ ආගමටත් ගරු කරගෙන කාලය ගත කරන්න කොච්චරනම් ඉවසීමක් තියෙන්නේ නැද්ද? කාලයාගේ ඇවෑමෙන් විශාකාව ඒ ගෙදර නැන්දගේ මාමගේ ස්වාමියාගේ හිත් දිනා ගන්නෝ. ඒ අයට ක්‍රමානුකූලව බුදුහාමුදුරුවන්ගේ ගුණ කියා දෙනවා. ඒ අය පිළිගන්නෝ. ඒ ගෙදර අම්මටයි තාත්තටයි විශාකාව අම්මට තාත්තට වගේ සලකනෝ. විශාකාවට නමක් කියනෝ මිගාර මාතා කියලා. ඒ කියන්නේ දැන් පූර්ණවර්ධනනේ ස්වාමියා. එතකොට එයාගේ තාත්තගේ නම තමයි මිගාර. එතකොට මාමා. එතකොට මාමගේ නමින් මේ ලේලියට කියනවා මිගාර මාතා කියලා. ඒ කියන්නේ හරියට ඒ සිටුතුමාගේ අම්මා වගේ කටයුතු කරා කියලා කියනවා නේද? දැන් අද එහෙමද නැන්දල ලේලිලා නේ? නෑනේ. එහෙම දකින්න හරි අමාරුයි නේ. ඒ කියන්නේ ගැටුම්ම තමයි. ඒ කියන්නේ
නොගැල්

ලැබීම තමයි නේ. කෑවත් වැරදි නේ, ඇඳවත් වැරදි, හැම දෙයක්ම වැරදි. වැරදි විදිහට තමයි දකින්නේ, ඒ විදිහට තමයි සූදානම් වෙලදී. හැබැයි විශාකාවේ ගෙදර දුවෙක් වගේ කටයුතු කරා කියලා කියනවා නේ. එතකොට විශාකාව කාලයාගේ ඇවෑමෙන් මේ ගෙදර බුදුහාමුදුරුවන්ට වතාවත් කරන්න පුරුදු කරනවා. අවසර ලැබෙනවා පූර්ණවර්ධන සිටුතුමාගෙන් බුදුහාමුදුරු බැහැ දකින්න යන්න. මිගාර සිටුතුමාගෙන් අවසර ලැබෙනවා. විශාකාව දවසට දෙපාරක් ගියා කියලා කියන සවැත් නූර ජේතවනාරාම මහාවිහාරේ. උදේ කාලයට ගියහම කැඳ ආදී දේවල් සකස් කරගෙන ගියා කියලා කියන බුදුහාමුදුරුවන්ට. එතකොට හවස් කාලයට යනකොට බෙහෙත් හේත් සූදානම් කරගෙන ගියා කියලා කියන ලෙඩ වෙච්ච භික්ෂුන් වහන්සේලා පිළිබඳව හොයලා දැනගෙන උන්වහන්සේලාට අවශ්‍ය කරන දේවල් සූදානම් කරගෙන ගියා කියනවා. පුංචි හාමුදුරුවරු විශාකාව පන්සලට යනකොට විශාකාවගේ අද්දෙක දිහා බැලුවා කියලා කියනවා. ඇයි ඒ? විශාකාව පන්සලට යනකොට සක්කර සූකිරි වගේ දේවල් අරන් ගියා කියලා කියන පුංචි හාමුදුරුවන්ට. අද ওই සමහර උපාසකම්මල පන්සලට යනකොට ටොපි චොක්ලට් අරන් යනවනේ පොඩි හාමුදුරුවන්ට. ඒ වගේ විශාකාව සක්කර සූකිරි වගේ දේවල් අරන් ගියා කියලා කියනවා. මෞසෙනේ හසින් විශාකාව දිහා බැලුවා කියලා කියන පන්සලේ වැඩ ඉන්න පුංචි හාමුදුරුවෝ. උන්වහන්සේලා දිහා විශාකාව බැලුවේ මේ තමන්ගේ දරුව දිහා බලන විදිහටයි කියනවා. විශාකාව මෞසෙනේ හස පිළිබඳව පුදුමාකාර සැලකිල්ලක් දැක්වුවා කියලා කියනවා. ඇයි හේතුව? විශාකාවට දරුවෝ 20ක් හිටියා කියනවා. හිතන්නකෝ නේ. අම්ම කෙනෙකුට දරුවෝ 20ක් ඉන්නවනම් නේ, ඒ අම්මා තාත්තා මොනතරම්නම් සතුටු වෙනවද? අද නම් පුංචි පවුල රත්තරන් කියලා කියන්නේ. අද ඉන්නේ අම්මලාට එක දරුවයි දෙන්නයි නේ. විශාකාවට දූල 10 දෙනෙක් හිටියා කියලා කියනවා. පුතාලා 10 දෙනෙක් හිටියා කියලා කියනවා. හිතන්නකෝ, දරුවෝ 20ක් ඉන්නකොට ඒ අම්මා තාත්තා මොන තරම්නම් සතුටෙන් කාලය ගත කරන්නේ නැද්ද කියලා නේ. මේ දරුවෝ 20 දෙනාටම ආදරයෙන් සෙනෙහසින් කිරිපෙව්වා කියලා කියනවා. හිතන්නකෝ නේ, දරුවෝ 20කට කිරිපෙව්වා කිව්වා. බැරල් ගානක් පොවන්නේ නැති නේද කිරි නේ? ඔව්. එහෙම. ඒ වුණාට විශාකාවගේ රූ සපුවේ පුංචි හෝ අඩුවක් පාඩුවක් සිද්ධ වුණ නැහැ කියනවා. ඒ කියන්නේ පුංචි හෝ රූ සපුවේ අඩුවක් පාඩුවක් තිබුණ නැහැ කියලා කියනවා. හිතන්නකෝ නේද? දැන් අපි සාමාන්‍යයෙන් දකින්නවානේ පුංචි දරුවන්ට සමහර වෙලාවට ඉස්සර අම්මලා නම් බඩ පුරාම කිරි බොන්න දෙනවා ඈ. ඒ වුණාට දැන් අම්මලා එහෙම කිරි බොන්න දෙන්නේ නැහැ නේ. දැන් ඇන්කර් පීඩියා පෝ ප්ලස් පෝවන්නේ පොඩි අය නේ. එහෙමයි නේ. එහෙමයි. කල්පනා කරලා බලන්නකෝ නේ. එතකොට විශාකාව දරුවන්ට මොනතරම් ආදරයකින් සෙනෙහසකින් කරුණාවකින් දයාවකින් කටයුතු සිද්ධ කරන්නේ නැද්ද? හවස් කාලෙට අනිවාර්යයෙන්ම විශාකාව පන්සලට ගියා කියලා කියන බුදුහාමුදුරෝ දහම් සභා මණ්ඩපේ ධර්මයේ දේශනා කරා කියලා කියන්නේ හවස් කාලේ. ඒ කියන්නේ 3ට 4ට විතර. ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම විශාකාව මොන වැඩ කටයුත්ත තිබුණත් ඒ සියල්ල පසක තියලා බුදුහාමුදුරු දේශනා කරන බණ ටික අහන්න විශාකාව යනවා. දරුවොත් එක්ක, මුණුපුරු මිනිපිරියොත් එක්ක යනවා. පින්නතුනි, එක දවසක් විශාකාව වැදගත් ගමනක් ගියා. ඇයට තාත්තගෙන් හම්බෙලා තිබුණා රම්පවුන් 9 කෝටියක් වටින ආභරණයක්. ඒ ආභරණයට කියනවා මහාලිය පළඳනාව කියලා.
හිසේ පටන් දෙපතුල දක්වාම මේ ආභරණේ විහිදිල යනවා. හරියට අර මොනරෙක් පිල්විදැහුවාම තියෙන අසිරිය ලස්සන දකින්න පුළුවන් කමක් තියෙනවා කියලා කියනෝ ඒ ආභරණේ පැලඳගත්තට පස්සේ. ඒ ආභරණේ පැලඳ ගන්න ඇත්තු පස් දෙනෙක් ශක්තිය උමනයි කියලා කියනවා. දැන් ඔය ඇත්තන්ට පුළුවන්ද රත්තරන් ටිකක් පැලඳගෙන යන්න මේ දවස්වල? පුළුවන්ද? නේ? දැන් ඔන්න මාලයක් වගේ එකක් පැලඳගෙන යන්න පුළුවන්ද? නේ? බෑනේ. හොරු ඇවිල්ලා ඒක කඩාගෙන යනවා නේ? එතකොට හිතන්න රම්පවුන් 9 කෝටියක් වටින මේ ආභරණය පැලඳගෙන යද්දී මොනතරම්නම් ආරක්ෂාවක් ඕන වෙනවද කියන එක. ඒක ඇත්තු පස් දෙනෙක් ශක්තිය උමනා වුණා කියලා කියන මේ ආභරණය පැලඳගෙන යන්න. ඒ කියන්නේ ඒ තරම් ආරක්ෂා. ඇත්තු පස් දෙනෙක් ශක්තිය කියලා කියන්නේ ලොකු බලයක්නේ. ඒ නිසා විශාකාව ගමනක් යනකොට ආරක්ෂාවට විශාල පිරිසක් ගියා කියලා කියනවා. එතකොට ඒ ගමන ගිහිල්ලා එන අතරතුරේදී විශාකාවට බණ අහන්න වෙලාව ලං වෙමින් පැවතුණා. දැන් ගෙදර ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන එන්න උනොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරු බණ ටික කියලා අවසන් වෙනවා. ඒ නිසා විශාකාව මොකද කරේ? අර සේනාවත් එක්කම පන්සලට ගියා. සේනාව නතර කළා. ඇයත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ධර්මශාලාවට පිවිසෙනකොට අර ධර්මශාලාවට පිවිසෙන්න තියෙන දොරටුව ළඟ අර මහලිය පළඳනාව ගලවල පැත්තකින් තිබ්බා. බලන්න ඇගේ හිත කොච්චර දියුණු එකක් වෙන්නේ නැද්දනේ. අපිට නම් සෙරෙප්පු දෙක ගලවපු වෙලාව ඉඳන් අනේක හොරු අරගෙන යයි දන්නේ නැද. මං යනකොට සෙරෙප්පු දෙක තියේද දන්නෙත් නැනේ. නොයෙක් නොයෙක් සිතුවිලි පහළ වෙනවා අපිටනේ. බණ අහලෙනකොට සමහර වෙලාවට ඇත්තටම සෙරෙප්පු දෙක හොරු අරන් ගිහිල්ලා නේ. එහෙමනේ. එතකොට ඔබ හිතලා බලන්න රම්පවුන් 9 කෝටියක් වටින ඒ ආභරණය ධර්මශාලාවට පිවිසෙන්න තිබිච්ච දොරටුව ළඟ පැත්තකින් තියලා ඇය මේ ධර්මශාලාවට පිවිසුණා. වෙනදා පන්සලට එනකොට ඇය සුදු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්නේ හැමදාම. කොච්චර වයිවර්ණ ඇඳුම් ආයිත්තන් ආභරණ තිබුණත් කවදාකවත් පාට පාට ඇඳුම් ඇඳන් ඉන්නේ නැහැ. හැබැයි එදා ඇයට සිද්ධ වුණා වයිවර්ණ වූ ඇඳුමක් ඇඳගෙනම ධර්මශාලාවේ බණ අහන්න. ඇයි හේතුව? මේ බුදුහාමුදුරුව කියන බණ ටික අහන එක වැදගත් නිසා. ගෙදර ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන ඉන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? බණ ටික අහන්න වෙන්නේ. ඒ නිසා ඇය බුදුහාමුදුරුව කියපු බණ ටික අහගෙන හිටියා. ඇය ගෙදර ගියා. ඇයට අමතක වුණා අරම්පව 9 කෝටියක් වටින මහලිය පළඳනා. හිතන්නකො. ඇය බණ ඇහුව බුදුහාමුදුරුවන්ගෙන් ගොඩාක් සතුටටපත් වුණා. සතුටටපත් වෙලා ඇය ගෙදර ගියා. යනකොට මතක් වුණේ ආභරණේ නේ. එතකොට බලන්න හිත මොන තරම් ප්‍රසන්න ස්වභාවයක තියෙන්නේ නැද්ද කියලා. ඒ ආභරණේ අමතක වෙන්න තරන්නේ. ඔව්. බුදුහාමුදුරුව කියපු බණ කොච්චර රසවත් වෙන්නේ නැද්ද? නන්දාලෝක හාමුදුරුව කියන බණ වගේ නෙමෙයි නේද? ඔව්. හරි. එතකොට දැන් ඔන්න විශාකාව දෙවෙනි දවසේ උදේ පාන්දර පන්සලට පැමිණියා. කැඳාදී දිවන්. ආනන්ද හාමුදුරුව මේ ආභරණේ අරන් තියලා විශාකාවට කියනවා, ඔබතුමිය ගියන්න අර වටිනා ආභරණි මං අරන් තිබ්බා. මහලිය පළඳනාව මං අරන් තිබ්බා. මේල පළඳනාව මං අරන් තිබ්බා. අන්න ඒක අරන් යන්නේ කියලා කිව්වා. ඊට පස්සේ විශාකාව කියනවා, දැන් ඒක මට අයිති එකක් නෙමෙයි. දැන් ඒක අයිති තුනුරුවන්ටයි. ඒක අයිති ඔබ වහන්සේලාටයි. මොකද කරේ? ඒ ආභරණේ විකුණුවා පින්නතුනි. රම්පවුන් 9 කෝටියක් ගත්තා.
ඒ රම්පවුන් නවකෝටියෙන් ඉඩමක් මිලදී ගත්තා. තවත් රම්පවුන් නවකෝටියක් වියදම් කළා. ඒ ඉඩමේ පන්සලක් හැදුවා. තවත් රම්පවුන් නවකෝටියක් වියදම් කළා. රම්පවුන් කෝටි කීයක් වියදම් කරාද? 27 කෝටියක් වියදම් කළා. ගණන්කාරයෝත් ඉන්නෝ මෙතන නේද? රම්පවුන් 27 කෝටියක් වියදම් කළා. වියදම් කළා පූර්වාරාමේ නමින්, තමන්ගේ ස්වාමියාගේ නමින් ඒ පන්සල නම් කළා. නම් කළා බුදුහාමුදුරුවන්ට පූජා කිරීමේ උත්සවයක් පැවැත්වුවා. පින්නතුනි, ඒ උත්සවේ පවත්වපු දවසේ විශාකාවට පුදුමාකාර සතුටක්. විශාකාව මොන තරම්නම් සතුටටපත් වෙලා හිටියද කියලා කියනවනම්, විශාකාව තමන්ගේ දරුවෝ 20 දෙනයි, තමන්ගේ ස්වාමියායි, මුණුපුරු මිනිපිරිය හිටිය ඊටත් වඩා පිරිසක්, ඒ අය පිරිවරාගෙන මේ පන්සල වටේ පැදකුණු කරනෝ, වටේට ඇවිදිනෝ. ඇවිදිද්දී තුනුරුවන්ගේ ගුණ කියනෝ, බුදුහාමුදුරුවන්ගේ බුදුගුණ කියනවා, ධර්මරත්නේ දහම් ගුණ කියනවා, සංඝරත්නේ සංඝ ගුණ කියනෝ. දැන් මේ අවස්ථාව වෙන කවදාක්වත් විශාකාව තුලින් දකින්න නොපුළුවන් වෙච්ච ස්වභාවයක්. නිකන් පිස්සු හැදිලා වගේ. දැන් ඔය ඇත්තනොත් සමහර ලාවට කියනෝනේ නිකන් අමුතු වෙච්ච ගමන් නේ එහෙම. ඊට පස්සේ එක භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා කියනෝ බුදුහාමුදුරට, බුදුහාමුදුරනේ වෙනද වගේ නෙමේ විශාකාව, අදනම් පිත්කෝපයක් හැදිලද කොහෙදෝ, ටිකක් සිහිමත ගතියක්ද කොහෙදෝ, අන්න ඔළුව හොඳ නැතුව පන්සල වටේම ගීත කිය කිය ඇවිදිනවයි කියලා කිව්වා, සින්දු කිය කිය ඇවිදිනවයි කියලා කිව්වා. ඔන්න ওই වෙලාවේ තමයි මගේ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ඔබට මං දේශනා කරපු ගාථා පාඨය දේශනා කළේ.

කියන මේ ගාථාව බුදුහාමුදුරු දේශනා කරා. මහණෙනි, ඒ භික්ෂුන් වහන්සේට කියනවා මේ විශාඛාවට පිත් කෝපයක්වත් සිහිමද ගතියක්වත් නෙමෙයි. ඇය අද ගොඩාක් සතුටටපත් වෙලා ඉන්නේ. තුනුරුවන්ගේ ගුණයි කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ කියනවා, ධර්මරත්නේ දහම් ගුණ කියනවා, සංඝරත්නේ සංඝ ගුණ කියනවා. තුනුරුවන්ගේ ගුණ කිය කී තමයි ওই පන්සල වටේ ඇවිදින්නේ කියලා කිව්වා. කියලා බුදුහාමුදුරු වටිනා අදහසක් අපිට පැහැදිලි කරනවා. ඒවං ජාතේන මච්චේන මිනිස්සෙක් විදිහට උප්පත්තිය ලැබපු ඔබත් මාත් අපි හැම දිනෙකම කත්තබ්බං කුසලං බහොං බොහෝ කුසල් දහම් වැඩිය යුතුයි කියලා බුදුහාමුදුරුවන් දෙනවා. ඇයි බුදුහාමුදුරුව බොහෝ කුසල් දහම් වඩන්නේ කියලා ඔබට මට අනුශාසනා කළේ? මේ මනුස්ස ජීවිතේ ඔබට මට ලැබුණේම පින් කරගන්නටයි, වෙන කිසිවකටත් නෙමේ. කුසල් දහම් වඩන්නටමයි. ඇයි මං ඔබට එහෙම කියන්නේ? ඔබේ ජීවිතේ පළවෙනි කාර්ය බවට පත්විය යුත්තේ කුසල් දහම් වැඩිමයි. අප්‍රමාදේන සම්පාදේත, නොපමාවේ සඳහාම උත්සාහයක නිරත වෙන්නට ඕන. ඔබත් මාත් ජීවිතේ පළවෙනි කාර්ය හැටියට කුසල් දහම් වැඩිම තෝරගෙන තියෙනවාද? මම නම් මගේ ජීවිතේ පළවෙනි කාර්ය හැටියට තෝරගෙන තියෙන්නේ කුසල් දහම් වැඩිමයි. ඔබ ඔබේ ජීවිතයේ පළවෙනි කාර්ය හැටියට කුසල් දහම් වැඩිම තෝරගෙන තියෙනවාද කියන්න මට නේ. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි කාර්යයන් නේ. ඒ ඔක්කොම කරාට පස්සේ තමයි ඔබට මතක් වෙන්නේ දැන් කුසල් දහම් වඩන්න ඕනේ කියලා නේ. ඒ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? පමාද වෙලා වැඩි. ඇයි? ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, කතා කරන්න බෑ, අතපය වාරු නැ නේ, බිම වාඩි වෙන්න බෑ. බලන්නකො මේ සුදු මහත්තයා ඇහෙනවනේ කොච්චර අපූරුවට වාඩි වෙලා ඉන්නවද කියලා. ඔය ඇත්ත ඔක්කොම බිත්තිවලට හේතු වෙලා ඉන්නේ නැද්ද? අපිට දැන් කොන්ද පණ නැති වෙගෙන ඇවිල්ලා තියෙන්නේ නේ. ඒකයි. ඒක නිසා මේ මනුස්ස ජීවිතේ ඔබට මට ලැබුණේම වෙන කිසිවකටත් නෙමේ, කුසල් දහම් වඩන්නටමයි, පින් කරගන්නටමයි. ඒ නිසා ජීවිතේ පළවෙනි කාර්ය බවට පත් වෙන්නට ඕන කුසල් දහම් වැඩිමයි. අනිත් කාරණාවන් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි කාර්යයන් බවට පත් වුණාට කමන්නේ. එයි මං එහෙම කියන්නේ. අපි දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි කාර්යයන් බවට පත් කරගත්ත හැම දෙයක්ම මේ ජීවිතේ ප්‍රයෝජන ගන්න පමණයි. හැබැයි ඔබ කුසල් දහම් වැඩිම පළවෙනි කාර්ය බවට පත් කරගත්තොත් එය මෙලවටත් ඔබට යහපත පිණිස පවතිනවා, පවතිනවාමයි. පරලෝ ජීවිතයත් සුඛිත මුදිත භාවයට පත් වෙනෝ, සසර ගමනත් වාසනාවන්ත භාවයට පත් වෙනෝ. ඔය ඇතු දැක්කා අද මම ප්‍රවෘත්ති බැලුවා අර සිරියාවේ භූමිකම්පාව ඇති වෙච්ච වෙලාවේ. අදත් පුංචි දරුවෙක් නිරුපද්දිතව අර සුම්බුන් අතරින් දවස් 4කට පස්සේ, හිතන්නකෝ, පුංචි පුංචි දරුවෙක් කිසිම අඩුම තරමේ හීරීමක්වත් නැහැ පෙන්නනෝ ඒ දරුවා නේ. හිතා කොච්චර වාසනාවන්තයක්ද කියලා ඒ දරුවා නේ. අර තට්ටු ගණන් ඔක්කොම බිමට කඩාගෙන වැටිලා කඩාගෙන වැටිලා යට වෙනකොට දවස් 4කට පස්සේ ඒ පුංචි දරුවා නිරුපද්දිතව බේරෙනවා නම් නේ, ඒ දරුව කොච්චර පුණ්‍යවන්තයක්ද, කොච්චර වාසනාවන්තයක්ද? අන්න ඒකයි මම ඔබට කියන්නේ. කුසල් දහම් වැඩිම ඔබේ ජීවිතේ පළවෙනි කාර්යයේ බවට පත් කරගත්තොත් අන්න ඒ වගේ අසිරිමත් දේවල් සිද්ධ වෙනවා. දැන් ඔබ හීනකින්වත් හිතනවද රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා නේ? බෝනස් එක විතරයි නේ. දැක්කනේ 75 වෙනි මේ නිදහස සමරපු වෙලාව හිටපු ජාරුව නේද? ඒ වුණාට ඔය ඇත්තන්ගේ හීනක කොනකවත් හිටියේ නෑ නේ එතුමා මේ රටේ ජනාධිපති වෙයි කියලා නේ. ඒ වුණාට එතුමා ජනාධිපති වෙලා නේ.
දැන් අපේ රටේ පාලකය කවුද? රනිල් වික්‍රමසිංහනේ. අන්නේ වගේ අසිරිමත් සිදුවීම් සිද්ධ වෙනෝ පින්නතුනේ කුසල් දහම් බැඩුවට පස්සේ. මේ කිසිවක් අපි යනකොට අරන් යන්නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් හරක බාන දැසි දැස්සු බැංකුවේ තියෙන ලොකු ගිනුම නේ පෙට්ටගමේ තියෙන කනකර ආවරණ ටික ඒ සියල්ලක්ම යනකොට දාලා යන්න සිද්ධ වෙනවා. අත්හරින්න සිද්ධ වෙනවා. හැබැයි ඒවා පිළිබඳ අත්හැරීමක් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ තැන්වලම පෙරේතය වෙලා උපදිනවා. ඒ තැන්වලම අමනුෂ්‍යය වෙලා උපදිනවාමයි. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා දීර්ඝ සංසාර ගමනක් මේ. ඇවිදින එකක්, නවතින එකක් නෙමෙයි. ඒ වුණාට හුඟක් අය මේ ජීවිතවල පුංචි පුංචි දේවල් වලට ආසාවල් ඇති කරගෙන ඒ තැන්වලම අමනුෂ්‍යය වෙලා පෙරේතය වෙලා නවාතැන් අරගන්නවා. මේ ගමන තනියෙන් යන එකක්. ආවෙත් තනියෙන් යන්නෙත් තනියෙන්. රංචු පිටින් ජීවත් වුණාට නේ නැන්ද මාමා අයියා අක්කා නංගි මල්ලි නෑදෑකම් කියාගෙන හිටියට ආවෙත් තනියෙන් යන්නෙත් තනියෙන්. එනිසා මේ තනියෙන් යන ගමන සාර්ථකත්වයට පත් කරගන්න කවුරුත් උත්සාහයක නිරත වෙන්නට ඕන. අනුන් වෙනුවෙන් කරන කිසිවක් නැහැ. හැම දෙයක්ම තමන් වෙනුවෙන්මයි නේ. හිතනවද අනුන් වෙනුවෙන් කරන්න කියලා? නැහැ. මේ කිසිවක් අනුන් වෙනුවෙන් නෙමේ කරන්නේ. හැම දෙයක්ම කරන්නේ තමන් වෙනුවෙන්මයි. ඇයි? කල්පනා කරලා බලන්නකෝ. දැන් ඔය ඇත්ත බණ අහනවා. මම බණ කියනවා. දැන් මේ මගේ මල්ලි කෙනෙකුගේ ගෙදර ඇවිල්ලා තමයි මම මේ බණ කියන්නේ. ඒ වුණාට මං එයා වෙනුවෙන් නෙමෙයි මම මේ වැඩේ කරන්නේ නේ. ඔබ මගෙන් බණ ඇහුවට මේ බණ ටික කියද්දි මගේ ආධ්‍යාත්මයයි දියුණු වෙන්නේ. බණ කියන මට කොච්චර පින් සිද්ධ වෙනවද? බණ අහන ඔය ඇත්තන්ට පින් සිද්ධ වෙනව නම් සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කියනවා. අනුෂා මහත්මිය, දුමින්ද මහත්මිය අද මේ ගෙදරට ආපු හැම දෙනෙකුටම ධර්මයෙන් සංග්‍රහ කරනෝ. ධර්ම දානමේ පින්කම අත් කර ගන්නවා නේ. මම බණ කියනවා නේ. ඔය ඇත්ත බණ අහනවා. සාවධානව බණ අහගෙන ඉන්න එකත් පින් වැඩෙන, පින් සිදුවෙන අවස්ථාව. එහෙනම් අපි හැම දිනෙකම තම තමන්ගේ විමුක්තිය වෙනුවෙන්, තම තමන්ගේ ආධ්‍යාත්මයේ දියුණුව වෙනුවෙන් තම තමන් වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්න. අම්මට සලකනවනම් ඒක තමන් වෙනුවෙන් කරන දෙයක්. තාත්තට සලකනවනම් ඒක අනුන් වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි නේ. නෝන මහත්තයාට සලකනවනම්, මහත්තයා නෝනට සලකනවනම් ඒක තමන් වෙනුවෙන් කරගත්ත දෙයක්. තමන්ගේ ආධ්‍යාත්මයයි දියුණු වෙන්නේ. අම්මා තාත්තා දරුවන්ට හොඳින් සලකනවනම්, දරුවෝ අම්මට තාත්තට හොඳින් සලකනවනම් ඒ සැලකිල්ල තමන් වෙනුවෙන් කරනු ලබන කටයුත්ත. ඒ නිසා පුංචි හෝ ගුණධර්මයක් සම්පූර්ණ කරන්න මැලි වෙන්න එපා කියලා කරුණාවෙන් මතක් කරනෝ. හැම මොහොතකම හොඳ දෙයක් කරන්න උත්සාහයක නිරත වෙන්න. එතකොට මේ මනුස්ස ජීවිතයේ සුන්දර වූ එකක් බවට පත් කරගන්න පුළුවන්. මැරිලා උපදින ඊළඟ ජීවිතේ මීටත් වඩා යහපත් වූ එකක් බවට පත් වෙනවා. ඒ නිසා දීර්ඝ සංසාර ගමනක වාසනාවන්තම නවාතැන් ඵලයේ තමයි ඔබත් මාත් මේ නවාතැන් අරගෙන ඉන්නේ. බලන්න ඔබ මං කොච්චර වාසනාවන්තද කියලානේ. දැන් මෙහෙම කාලය ගත වෙලා යනකොට ඔබේ ශරීර කූඩුවේ අභ්‍යන්තරේ පුංචි හෝ නහරයක් පිපුරුවොත් මොකද වෙන්නේ? මේ කෙරුවාවල් ඔක්කොම ඉවරයිනේ. එහෙම නොවී තියෙන්න ඔබත් මාත් කොච්චරනම් වාසනාවන්තද කියලා නිකන් කල්පනා කරන්නේ. ඒ වුණාට අපිත් එක්ක මෙලව ජීවිතය ගත කරන කෙනෙකුගේ උපතින් මැස් පේන්නේ, උපතින්ම කතා කරන්න බෑ, උපතින්ම කන් ඇහෙන්නේ නේ. ඇයි හේතුව? සසර ගමනේ කරපු අකුසල කර්ම භුක්ති විඳින අවස්ථාවක් අපි බොහෝ දැකලා තියෙනවා. ඒ වගේම ඔබ මා මේ තරම්වත් වාසනාවන්ත ජීවිතයක් ලැබුවේ සසර ගමනේ මොන තරම්නම් පින් කරපු නිසාද?
පින් නොකරපු කිසිම කෙනෙකුට මේ විදියට පෙනී සිටින්න බෑ පින්නතුනි. එහෙනම් ඔබත් මාත් පින් කරපු නිසා තමයි මේ වගේ වාසනාවන්ත මනුස්ස ජීවිතයක් ලැබුණේ. එනිසා මං ඔබට යෝජනා කරනෝ පින ඉවර කරගන්නේ නැතුව නැවත නැවතත් කුසල් දහම් වඩමින් පින් සිදු කරගනිමින් මේ මනුස්ස ජීවිතයේ සුන්දර වූ එකක් බවට පත් කරගන්න උත්සාහයක නිරත වෙන්නේ කියලා හැම දිනාටම කරුණාවෙන් මතක් කරනවා. ඒවං ජාතේන මච්චේන මනුස්සෙක් වෙලා උප්පත්තිය ලැබුවට පස්සේ මනුස්සෙක් වෙලා උප්පත්තිය ලැබපු ඔබත් මාත් අපි හැම දිනෙකම කත්තබ්බං කුසලං බොහෝ කුසල් දහම් වඩන්නට ඕන. හරියට මොන වගේද? අර දක්ෂ මල් කරුවෙකුට අපිලිවෙලට තියෙන මල් ගොඩක් ලැබුණට පස්සේ ඒ මල් ගොඩින් මලින් මල එකතු කරලා පාට පාට මල්, ලොකු මල්, පොඩි මල්, සුවඳ හමන මල්, සුවඳ හමන්නේ නැති මල් නේ, පරවෙච්ච මල් අයින් කළා, ලස්සනට මල් මාලයක් ගොතන්න වගේ මේ ජීවිතේ මල් මාලයක් කියලා හිතන්න කියනෝ. ජීවිතේ නැමැති මල් මාලයේ පින් නැමැති කුසල් නැමැති මල් වලින් ගොතලා අවසන් කරගන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට සුන්දර මනුස්ස ජීවිතයක් ගත කරලා මැරෙන මොහොත ලං වෙනකොට සතුටින් මැරිලා සුගති ලෝකයකට යන්න හිත හදාගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම පැයයි විනාඩි 20ක් විතර බණ කිව්වා නේ. එනිසා මම මීට වඩා වැඩි කාලයක් ගත කරන්නේ නැහැ. මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගත්තා වූ උතුම් කුසල් දහම් ඔබ නමින් මිය පරලෝස පත්වන්ට යෙදුන සියලුම ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා, දුකින් මිදේවා, සැනසෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වේවා,

සබ්බ සම්පත්ති සිද්ධියා ittavataච අම්මේහි සම්බතං පුඤ්ඤ සම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ittavataච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමුත්.

0: උපචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම යහපතම වේවා.
1: සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් බුද්ධ පුත්තං නමාමහං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සත්තා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සිල්වත්තු ගුණවත්තු පින්කෙතක් බඳ වූ ඉතා දුර්ලභයෙන් ලබාගත්තා වූ වන්දනීය පූජනීය අතිගෞරවනීය මහා සංඝරත්නයට අපි ආශිර්වාදය ප්‍රාර්ථනා කර සිටිමු. ආශිර්වාද පණ දෙසුමක් අවසානයේ පිරිකර පුදා ඇතපතමින් නිර්වාණේ පින්වත ඔබ සැමට නොමැතිව අඩමානේ සැනසුම ලැබේවා. මොක්පුර රජදහනේ ඒ ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුනේ නම කියන්නට අවසරයි මෙතරම නන්දාලෝක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට රටදය සමය උන්නතිය පිණිස වැඩවැඩුමට තෙරුවන් බලෙන් දිවිරැකවරණින් චිරජීවනය සහ නිදුක් නිරෝගී සුව අත්වේවායි අපි ආශිංසනය පළ කර සිටිමු.
2: සදහවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්ම දේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දාණයම උතුම් වේ.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: සුදිල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පිතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි, සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවත්
1: සුතිර කුවන් පෙතලිය.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්න.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක

මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැම දිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත්තිය පුගේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

0: මත්කෑවට පෝය දවත තොට පල දුන්නා කියමින් හාමිනේ ගෙදර යන තෙක් වැන්නා.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන්විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුද්ගලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගී.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

ගැනීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුන සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන්නාලෝකේ ආනිසංසය පිංගතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ලුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා. යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපුත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුළින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන්වල බලන් ලැබුණ
ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආපාදෝ ධානසෝ පටිපස්සම්
2: සුදිල ගුවන් විදුලිය

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ. ධම්මපදය යමකවර.

0: ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිලේ ගුවන් විදුලියේ

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලා මෙන් මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකවන්නේ

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යම

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudila.radio.lk අරහා මුළු ලොවටම

0: சுதிலு குவன்விதுளிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟන

0: වූ පත්තිනි දේවමෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදුකරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුසු දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලිය.

වහන්සේ වැඩ සලසාගෙන සිරිත් මල්දන බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකේම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්තකේම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: සොටිහ කුවන් පෙතලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහන්තව

0: ඒ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කීවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා, මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම, පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සොතිර කුවන් පෙතලිය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වන්නේ.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

භාවයන් තම ඇසින්ම දැක දෙකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේය.

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

පෙන්නා වූ ආදරණීය බව, මිහිරි බව විඳගන්න ඒ ගීතයේ අර්ථය දැනගැනීම අවශ්‍ය නැහැ. මොකද ගීතයේ තිබෙන සංගීතය මවන රටාවන්ට අනුව අපි මනක් කල්පිත සිද්ධි දාමයන් මවා ගන්නවා. ඉතින් ඒ වගේ අපූර්ව සිතුවිලි දාමයක තනිවන්නට මේ ගීතය හොඳම ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

දිනවල පස්වරු දෙකී සිට හතර දක්වා සුදුල රේඩියෝ.lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතුවන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙන ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රස විඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: සිබිලි ගුවන් විදුලිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: बोलो बोलो कुछ तो बोलो बोलो बोलो हे बोलो हे बोलो कुछ तो बोलो।
1: ඔබ එක්වන්නේ සුදිල ගුවන්විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

ඔබ එක්වන්නේ සුදිල ගුවන් විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

ධානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වරපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නෑ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම,

0: ආදරයට පාත්‍ර වීම. සෑමදාම ආහාර පාන, වස්ත්‍ර, සයනාසන ඊටාම ලස්සනට ලැබීම. ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම. ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම. හැම කල්හිම ධර්මයට කැමතිවීම. ධර්මයට ඇලුම් කිරීම. කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම. ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම. මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා මේ හාමුදුරු ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවක්
1: සුතිර කුවන් පෙතලිය.

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කරගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන් එගොඩ විය හැකිය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

පින්වත, සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තැන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්කෝ.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකි.

යාළුවනි, දිනපතා 5 රුපියල් 50 සිට 5 රුපියල් 60 දක්වා පුංචි ඔබවැමෙන් සුදුල ගුවන් විදුලිය පිළිමි කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: සුදු ලගුවන් සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන් විදුලිය.

0: පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්නේ.
1: යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගුතුනි මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රේතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජලධාරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. ඒ නිසා ස්වාමීනි මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුණ හේතුව කියලා. මෙය මනුලොව ඉපදිලා ඉන්න කාලේ මගේ පුතා පින්වතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විතෝ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා. ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම දකින හැමදේම පින්වුතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වුතුනේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන්.

0: පූර්වාධාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිවමහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං.

අල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජාවෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජාවෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරි

ජයස්සු මයිහං. හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජා විත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම්මු බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රීනාමේට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදු කර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: பேதலியா
1: மல்ரேனு மல்வியன் ஆதிய பூஜா கிரீமிங் லெபின விபாக பிங்குத்துனி ஒபே ஜீவித்தேன் ஒப லோத்துரா புதுஹாமுதுருவான்கே குணசிஹிபாத் கரலா மல்வலின் சகஸ்கரன விசேஷித்தும் மல்மாலா மல்வியன் மல்ரேனு புதுஹாமுதுருவான்கே நாமேட்ட அப்பமன பூஜா கர நதி அப்பி விமசமு விமசா பலமு அவபோத கரகமு ஏயுத்தும் பூஜாவக திபின ஆனிசம்ச சமுதாய கொப்பமனது கியலா அதீதயே விபஸ்ஸே புதுரஜானன் வஹன்சேகே காலே ரேணு பூஜக கியலா இதாம சீலவாந்த ஹாம்துரன் வஹன்சே நமக் வெண்டசிட்டியா එක දවසක් මේ හාමුදුරුවන් වහන්සේට සිතෙනවා මේ සුවඳමත් මල් රේණු සකස් කරගෙන විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිට තිබෙනවා. එවගේම පින්වතුනි 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පන්න ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා. ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ ඔබේ ජීවිතේනොත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම් වලට සහභාගී වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදු ගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක් මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදුකරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුසු දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

මහත්සේ වැඩ සලසාගෙන සිරිත් මල්දන බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

ඉන්දිය මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමිති තරම්. 1913 එතුමාගේ ගීතාංජලි කෘතියට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ගීතාංජලි කෘතියෙන් සිංහල ගීත ගණනාවක්ම රචනා වී තිබෙන බවත් ඔබට සඳහන් කරන්න කැමැතියි. මා දෝරාගත්තු ගීතයට මේ මා සඳහන් කරන පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා නම් අපේ කවියා මලක් කතා කරයි කියලා කාව්‍ය නිර්මාණයක් රචනා කළා. මේ කවි සිතුවම ගීතයකට ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් මහතා සමත් වෙනවා. මේ කලාකරුවන් 3 දෙනාගේ සිහිපත් කිරීම මා මෙහි මොහොතේ සිද්ධ කළේ මෙන්න මේ ගීතය සඳහා මේ 3 දෙනාම කිසියම් මාවතක් විවර කළ නිසා. සරල සුගම රමණීය කවි බස් වහරක් යොදාගෙන තිබෙන මේ ගීතය පද ලාලිත්‍ය අපූර්වයි. මන්සිත් ඇදගන්නවා. රවින්ද්‍රනාත් ටාගෝර් නිර්මාණය කරන්නේ ඉන්දිය ජාතික නිදහස් සටන උපරිම ආකාරයෙන් තිබෙන සමයකයි ගීතාංජලි මහා කාව්‍යය. අපේ පී.බී. අල්විස් පෙරේරා මහතා තමන්ගේ පද්‍ය රචනා නිර්මාණය කරන්නේ අපේ නිදහස් අරගලයේ පවතින කාලයක. මා මේ තෝරාගත්තු ගීතය මෑත භාගයේ ජාතික පුනර්ජීවනය ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ගීපද නෝල්ටන් අල්විස්, තනුව සහ සංගීතය නිර්මාණය පණ්ඩිත් අමරදේව, ගායනය නන්දා මාලිනී.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට සිංහල ගීතයේ විප්ලවකාරී නව ප්‍රවණතාවක් පැන නැංගා. එතෙක් ගීත රචනා වූයේ හින්දි ගීත තනුවකට අර්ථහීන වචන සමුදායක් සාහිත්‍යමය හික්මීමකින් තොරව අමුණලා. මේ වෙනස් කිරීමට පුරෝගාමී වුණේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්දරත්න මානවසිංහ වැනි අය. මෙකී සංගීතවේදීන් ආරම්භ කළ සංගීත සාහිත්‍ය ව්‍යායාමය පරිසමාප්තියට පත් කළේ මහගමසේකර නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවා විසින්. එතෙක් පැවති ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කරන ලදී. එය පසුව ජනප්‍රිය ගීත කලා මාධ්‍යයක් කිරීමටද මහගමසේකරයන් සමත් වුණා. මා මීළඟට තෝරාගත්තේ මහගමසේකරයන් විසින් රචිත ගීතයක්. මහගමසේකරයන්ගේ මුල්ම ගීත රචනා අපට හමුවන්නේ වේදිකා නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය ආශ්‍රයෙන්. මහගමසේකර නිර්මාණය කළ විශිෂ්ටතම ගීත රචනා අපට දකින්න ලැබෙන්නේ පසුකාලීන වේදිකා නාට්‍ය තුලින්. මෙය සාමාන්‍ය ලක්ෂණයක්. මේකට මම පුංචි නිදසුනක් ඔබ හමුවේ තබන්න කැමැති. සද්භාසා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටිය යුගයේදී රචිත සන්දේශ කාව්‍ය පහෙන් දෙකක් රචනා කළ බව කියවෙනවා. උන්වහන්සේ තුරුණුවියේ ගැටවරවියේ සිට රචනා කළ සන්දේශ කාව්‍යයට වඩා තලස්ථායි, නැතිනම් ප්‍රඥා දසකයේදී රචනා කළ සන්දේශය එනම් සැළලිහිණි සන්දේශය තරම් සාර්ථක වූ ජනප්‍රිය වූ තවත් සන්දේශයක් නොමැති තරම්. ඒ වගේ තමයි ඉහත මා සඳහන් කළ කාරණය. හොඳයි, අතීතයේ විසු අපේ නෑසියන් රැකගෙන ආව පරපුරින් පරපුරට දායාද කර දුන්නු සිංහලය නම් වූ අපේ භාෂාව අපේ උරුමයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ මිහිරි බස කවියන් විසින් ඉතා සියුම් ලෙස පිරිමදිමින් අතිසේ මధుර වාසනයක් බවට පත් කරගන්නා ලදී. මේ කාරණය මැනවින් වටහාගත් අපේ මහගමසේකරයන් අපගේ කවි බස ස්වකීය ප්‍රතිභා මහිමය නැමැති සියුම් පහසින් මොළොක් කළ ආකාරය ඔහුගේ ගීත විමසීමේදී දැනගන්න පුළුවන්. ඔබේ රසවින්දනය සඳහා මා කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයක් මේ මොහොතේදී තෝරාගත්තේ. මේ ගීතයේ මහරු කවිත්වය, ගීත නිර්මාණ කුසලතාව කැපී පේනවා. සුන්දරිය අර බලන්න, සඳ නෙමෙති රන් තැටියෙන් සුදු පාට සීට ගඟුලක් ගලා හැල්ල හැටි, හදෙහි සූතැවුල් නිවී යනවා. කොවුලන්ගේ රාවය නිසා සංගීතයේ සිත පැටලී යනවා. මේ සුඳුරු වනාන්තරයේම යහන් ගැබක්. එය කතා කරන ආදරය, වදන් හඬ මගේ කම්පිනවා යනවා. පිරිමි කටහඬකින් ගෙයින්නේ ඒ හැඟුම් ප්‍රාව ප්‍රතිරාව දෙන ගී පදවැලක්. ගැහැණු හඬින් ගලා එන්නේ ඊට වඩා බෙහෙවින් තියුණු ප්‍රේමාන්විත බසක්. බලන්න හිමියනි, මල් පිපිලා සුලගහා මුසුව මෝරද ගලා එනවා. මේක නම් අනංගයාගේ රඟමඩලක්. හිමි සඳුනි, තවත් ඔබ කිම ඇයි නිහඬව බලා සිටින්නේ? අතිශයින් සංයත වූ කවි රූප මගින් මහගමසේකර නම් වූ කවියා නිර්මාණය කොට දක්වන්නේ ඉතා ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවක්. ඍජු ප්‍රකාශයකට වඩා වෙංගතා ගුණය ඉස්මතු වනසේ නිර්මාණය කර ඇති මෙම ගීතයේ කවිත්වය ඉතා ප්‍රබලයි. අපූරු ප්‍රතිභාවක්, ප්‍රබල ගීත නිර්මාණයක්. භාෂාවේ රිද්මය මනසේ පෙළගැස්වීමේ කුසලතාවය නිසා බිහිවන ගීත නිර්මාණය සැබවින්ම ආශ්චර්යජනකයි. හොඳයි, එහෙමනම් මේ අපූරු
කාව්‍යාත්මක ගීතය අපි රසවිඳිමු. ගීපද රචනය මහගම සේකරයන්, තනුව සහ සංගීත නිර්මාණය සෝමදාස ඇල්විටිගල, මේ ගීතයේ මුල් ගායනය බෙන් සිරිමාන්න.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

සුදිල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නැහැ. මරණයේ ඉදිරියේ සැලීමක් නැහැ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිඟුතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිඟුතුනි මේ සෝවාන් ඵලයට පත් වුණ බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතු වුණේ කුමක්ද? පිඟුතුනි පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ බෝමලුව වටේ චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. එනිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් ඒට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතෝ සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා, ලෝපුරා, අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගැම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එමෙ තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක